සදීරහයාසමාය ආබු දෙසෑ සම්ජය ආ අපේ රචා සභගේ සාධයාව කිනවාපන විස්ථාරය සභ කශුසකාව කරණය හා ඔස්තේ පෙන්න කහ හව කිෂවය ධන්තරන්තර ඒකා සුවයේ අපනේ ජල්තාව කරණය හාර කවත කර රං ආපාර මනමයාපන අපනේ මාහේ නානු කීමඳ කැන්නාජාය සත සත සත් ප්‍රභ ස්වාමී ගර ප්‍රසාධ කරනෑ වකයන්නේ සච්ච සච්ච සසභකින්නා